0: You're listening to Radio 4EBFM 98.1. Broadcasting in 48 different language groups to Brisbane's ethnic communities, sharing the world with you.
1: Next, the Sri Lankan program.
2: FM Taranga, 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

FM තරංග 98.1 ඔස්සේ ෆොයිබී ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම සුපුරුදු සෙනෙහසින් ඔබට තිළන කරන ඉරිදා අරුණැල්ලත් සමගින් ඔබේ නිවසට කොට වදින මම දාර්ශික කොක්කල හේවා. ඉතින් අද 2026 මැයි මාසේ 3 වෙනිදාවේ ඉරිදාවේ අපි ඔබේ නිවසට කොට වදින්න. ඉතින් දීර්ඝ සතියන්තයක මැද සමහර වෙලාවට ඔබ මේ දීර්ඝ සතියන්තයේ ඇත්තටම මං හිතන්නේ ඊළඟට අපිට තවත් මේ වගේ දීර්ඝ නිවාඩුවක් එන්නේ හරියටම කිව්වොත් ඔක්තෝබර් මාසේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔබ සමහර වෙලාවකට සංචාරයේ යෙදෙනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් නිවසට වෙලා විවේකී ඉරිදාව ගත කරන ගමන් අපට සමන් දෙනවා වෙන්නට පුළුවන්. ඉතින් සියලුම දෙනාට ඉතාමත්ම සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ගමන්ම සුපුරුදු පරිදි අරුණැල්ල වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම. වැඩසටහන් පෙළ ගැස්ම ගැනත් මුලින්ම මතක් කිරීමක් කරන්නම්. අද දවසේ පළවෙනි විශේෂාංගය මේ සතිය ඇතරම මේ මැයි මාසේ පළවෙනිදාවෙන් ආරම්භ වුණු සතිය එළඹෙන සතිය සහ ඇතම හරිමක දෙසතිය වෙසක් සිරියෙන් මේ ක්වීන්ස්ලන්තය සහ බ්‍රිස්බන් පුරවරයේ ඇලලී යන්නට නියමිතයි. අපේ ප්‍රධාන විහාරස්ථාන ආශ්‍රිතව විශේෂ වෙසක් පින්කම් මාලාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධ සුවිශේෂී විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්නට අපි මුලින්ම අදහස් කරා. ඊළඟට දිත්වා සුලිකුණාටුවෙන් හානියට පත්වුණු ශ්‍රී ලාංකීය පාසලක් කොට නැගීම වෙනුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රජා සංවිධාන එකමුතුව මගින් සංවිධානය කරන්නට යන සුවිශේෂී ප්‍රජා කටයුත්තක් ගැන ඔබ වෙත විස්තරගෙන එන්නට අපි සූදානම් වෙනවා අපේ දවසේ විශේෂාංගය විදිහට. ඒ වගේම තමයි අවුරුද්ද ඉවර නෑ තවමත්. ඉතින් අවුරුදු උත්සවත් අපි පසුගිය මාසේ පුරාවටම ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බන් ඒ වගේම තදාසන නගර ආශ්‍රිතව තිබුණු අලුත් අවුරුදු උත්සවවල සුවිශේෂී තතුවිති ඔබට ගෙනාවා. සමහර වෙලාවට සජීව විකාශයන් ඔබට ගෙනාවා. තවත් අවුරුදු උත්සවයක් පැවැත්වෙන්නට නියමිතයි එළබෙන සතියේ මේ මාසේ 9 වෙනිදාවේ සන්ෂයින් කෝස්ට් අවුරුදු උළෙල සන්ෂයින් කෝස්ට් බක්මහ උළෙල. ඒ පිළිබඳව විශේෂාංගයකුත් අද දවසේ වැඩසටහනට අපි ඇතුළත් කළා තියෙනවා. ඒ වගේම තමයි නිරෝධකාරීව සම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට ගෙනෙන පුවත් විකාශයත් සහ සුමිහිරි ගීත ගොන්නකුත් අද දවසේ වැඩසටහනට ඇතුළත්. එහෙනම් වෙසක් සිරියෙන් ලොව ඇලලී යන මේ මොහොතේ අපි පුංචි ගීතයකට යොමු වෙලා අපේ වැඩසටහන පටන් ගමු.

ඔව් ඉතින් මම වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ ඉදිරි දෙසතිය වෙසක් පුන් පොහොය නිමිත්තෙන් බ්‍රිස්බන්හි විහාරස්ථාන ආශ්‍රිතව ඉතාමත්ම සුවිශේෂී ආගමික කටයුතු සංවිධානය වන දෙසතියක්. ඉතින් ඒ නිසාවෙන්ම මම කල්පනා කරා බ්‍රිස්බන්හි මේ වෙසක් සූදානම පිළිබඳව පළවෙනි විශේෂාංගය අද දවසේ අරුණැල්ල වෙතින් ඔබ වෙත ගෙනෙන්නට. මුලින්ම ෆොරස් ලේක්හි බ්‍රිස්බන්හි ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථ වෙසක් උත්සව මාලාවක් සංවිධානය වෙලා තිබෙනවා. ඉතින් මේක ලංකාරාම වෙසක් වරුණ වශයෙන් ඇත්තටම පළවෙනි මැයි මාසේ පළවෙනිද ඇත්තටම මේ වන විටත් ආරම්භ වෙලා තියෙන්නේ. මැයි මාසේ පළවෙනිදාවේ සිට මැයි මාසේ හත්වනදාව දක්වා සුවිශේෂී ධර්ම දේශනා මාලාවක් දිනපතා සවස 6:30ට පැවැත්වෙන්නට නියමිතයි. ඉතින් අද දවසේ මැයි මාසේ 3 වෙනිදා බ්‍රිස්බන්හි ශ්‍රී ලංකාරාම වාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද වල්ලගෙදර බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් මෙහෙම ලබන සුවිශේෂී ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒ වගේම මැයි මාසේ 4 වෙනිදා බ්‍රිස්බන්හි ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද දැරණියගල ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන සුවිශේෂී ධර්ම දේශනාවක්. මැයි මාසේ 5 වෙනිදා ටූම්බාහි සිරි ධම්මසිරි බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලංගල්ලේ රතන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවුණු ලබන විශේෂ ධර්ම දේශනාවකුත්. ඒ වගේම මැයි මාසේ 6 වෙනිදාවේ බ්‍රිස්බන්හි ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද සිරිදිගනේ සුදීර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවුණු ලබන විශේෂ ධර්ම දේශනාවකුත් පැවැත්වෙන්නට නියමිතයි. ඒ වගේම මැයි මාසේ 7 වෙනිදා වෙනරබල් බාන්තේ ධම්ම සමාධි ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන, ඉතින් උන්වහන්සේගේ සුවිශේෂී ධර්ම දේශනාවකුත් මැයි මාසේ 7 වෙනිදාවේ සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සුවිශේෂී ධර්ම දේශනා මාලාව යටතේ මැයි මාසේ 10 වෙනිදාවෙත් තවත් ධර්ම දේශනාවක් සංවිධානය කරලා තියෙනවා. ඒ තමයි පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවනු ලබන ධර්ම දේශනාව මැයි මාසේ 10 වනදා පස්වරු 5:30 සිට පැවැත්වෙන්නට නියමිතයි ෆොරස් ලේකි ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානයේදී. ඉතින් මේ විතරක් නෙමෙයි, ඇත්තටම ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථ වෙසක් කලාපය මැයි මාස 9 වෙනිදා සහ 10 වෙනිදා සුවිශේෂී වැඩසටහන් ගණනාවක් ඔස්සේ පැවැත්වෙන්නට නියමිතයි. මැයි මාස 9 වෙනිදා සම්බුද්ධ වන්දනාව ආහාර සල්පිල සවස 2 සිට, ඒ වගේම වෙසක් පෙරහැර ළමා භක්ති ගීත වැඩසටහන, ළමා බෞද්ධාත්කම් නිර්මාණ ප්‍රදර්ශනය, වගේම කැරකෙන කූඩු සහ වෙසක් තොරන් ප්‍රදර්ශනයත් සුපුරුදු පරිදි මෙවරත් පැවැත්වෙන්න නියමිතයි මැයි මාසේ 9 වෙනිදාවේ. ඒ වගේම මැයි මාසේ 10 වෙනිදාවේ විශේෂ සීල භාවනා වැඩසටහනක් පැවැත්වෙන්නට නියමිතයි පෙරවරු 8:30 සිට. ඒ වගේම සවස් කාලයේ ඊට කලින් දිනේ වගේම කැරකෙන කූඩු ප්‍රදර්ශනය, වෙසක් තොරණ, මහා බත් දන්සල සහ කෝපි දන්සලක් සවස 6 සිට සංවිධානය වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ විශේෂ වෙසක් කලාපය මැයි මාසේ 5 වෙනිදාවේ ඉඳන් මැයි මාසේ 10 වෙනිදා දක්වා දිනපතා පැවැත්වෙන ධර්ම දේශනා ඇතුළු සුවිශේෂී ආගමික කටයුතු රාශියකින් පැවැත්වෙන්නට නියමිත තිබෙනවා. මගේ ඊළඟ අවධානය යොමු වෙන්නේ ගුඩ්නාහි විහාරස්ථානය වෙත. ගුඩ්නාහි විහාරස්ථානයේ වෙසක් ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරයේ වෙසක් කලාපය සහ ඒ වෙසක් සූදානම පිළිබඳව මැයි මාසේ 1 වෙනි සිකුරාදාවෙන් තමයි සුපුරුදු පරිදි මේ වෙසක් කලාපයත් ආරම්භ වෙන්නේ. නමුත් මැයි මාසේ 10 වෙනිදාවේ ඉදිරියට පැවැත්වෙන නියමිත වැඩසටහන් ගැන සඳහන් කරොත් මැයි මාසේ 10 වෙනිදාවේ ඉරිදාවේ පෙරවරු 8 සිට විශේෂ සීල භාවනා වැඩසටහනක් පවත්වන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම මැයි මාසේ 15 සිට 17 වෙනිදා දක්වා තමයි ගුඩ්නාහි ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ වෙසක් කලාපය පැවැත්වෙන්නට නියමිතව තියෙන්නේ සවස 5 සිට. ඒ වගේම මැයි මාසේ 31 වෙනිද ඉරිදාවේ පෙරවරු 5ට වෙසක් පුන් පොහෝ දින කිරි ආහාර පූජාවක් පැවැත්වෙන්නට නියමිතව තිබෙනවා. ඉතින් අර වෙසක් කලාපය පැත්තට යොමු වුණොත් ගුඩ්නාහි ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ මැයි මාසේ 15 වෙනිදා සිට 17 වන ඉරිදා දක්වා පැවැත්වෙන 15 වෙනි සිකුරාදා 8:20 බුද්ධ වන්දනාව සහ වෙසක් කලාපය ආරම්භ කිරීමත් දන්සලත් පැවැත්වෙන්නට නියමිතයි. 16 වෙනි සෙනසුරාදා පෙරහැර, ඒ වගේම දහම් පාසල් ළමුන් විසින් සංවිධානය කරන චිත්‍ර ප්‍රදර්ශනය, සංස්කෘතික වැඩසටහන් සමගින් භක්ති ගීතත්, ඒ වගේම ආහාර සල්පිලත් පැවැත්වෙන්නට නියමිත තිබෙනවා. ඒ වගේම 17 වෙනි ඉරිදාවෙත් ආහාර සල්පිල පැවැත්වෙන්නට නියමිතයි. සියලු වැඩසටහන් ආරම්භ වෙන්නේ සවස 5 සිට. ඉතින්
මේ ආකාරයට තමයි ප්‍රධාන විහාරස්ථාන දෙකෙහි පැවැත්වෙන වෙසක් කලාපයන්. ඉතින් අපි ඔබ සියලු දෙනාටම බැතිසිතින් ආරාධනා කරන්නට කැමති මේ වෙසක් මිහිර වෙසගේ අසිරිය විඳගන්නට මේ වෙසක් කලාපයන් සමග එකතු වන ලෙස. අපි නැවතත් ගීතයකට යොමු වෙලා අපේ වැඩසටහනත් එක්ක එකතු වෙමු.

0: ඉතින් මේ අපුරු ගීතයෙන් පස්සේ ඔබ නැවතත් ඉරිදා අරුණැල්ලත් සමගයි මේ එකතු වෙලා ඉන්නේ. ඔබ දන්නවා ඉතාමත්ම ව්‍යසනකාරී අවස්ථාවක් පසු කරමින් තමයි ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ. තමයි පසුගිය වර්ෂයේ 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේදී දිත්වා සුලි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගියා. විශේෂයෙන්ම ජීවිත 600කට අධික ප්‍රමාණයක් මේ ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් අහිමි වන්නට යෙදුනා. ඒ විතරක් නෙමෙයි, මම හිතන්නේ ලංකාවේ යටිතල පහසුකම් මේ වගේම නිවාස මේ අදී බොහෝමයක් හානියට ලක්වන්නට යෙදුණා. ඉතින් මෑත භාගයේ ශ්‍රී ලංකේ ඉතිහාසය තුළ සිදුවුණු ඉතාමත්ම දැවැන්තම ව්‍යසනය තමයි මේ දිත්වා සුලි කුණාටුව හා සම්බන්ධ වුණු ව්‍යසනය. ඉතින් අපි දන්නවා ක්වීන්ස්ලන්ත් ශ්‍රී ලාංකීය ප්‍රජාවත් වරින් වර ඒ මීට මාස කීපයකට පෙරත් මේ දක්වාත් විවිධාකාරයෙන් මේ විනාශය හේතුවෙන් නවතැන්වුණු පීඩාවට පත්වුණු ශ්‍රී ලාංකීය අපේම ජනතාව වෙනුවෙන් යම්ආකාරයක හෝ උපකාරයක් යම්ආකාරයක සහයෝගයක් දක්වන්නට ඉදිරිපත් වෙමින් ඉතන. ඉතින් තවත් එවැනිම සුවිශේෂ වූ ප්‍රජා කටයුත්තක තතුවිති ඔබට ගෙනෙන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි ඔබ දන්නවා දිත්වා කුණාටුවෙන් අවතැන්වුණු කොත්මලේ ප්‍රදේශයේ පාසලක් ඉදිකිරීම වෙනුවෙන් ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකන් ඕගනයිසේෂන්ස් ක්වීන්ස්ලන්ඩ් ඒ විතරක් නෙමෙයි අනෙකුත් සියලුම ප්‍රජා සංවිධාන ක්වීන්ස්ලන්තේ පුරා විසිරි සිටින එකතුව සිදු කරන්නට යන ඉතාමත්ම සුවිශේෂී ප්‍රජා සත්කාරය පිළිබඳව කතා බහ කරන්නට අද අපි මේ මොහොතේ සම්බන්ධ කරගත්තා ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකන් ඕගනයිසේෂන්ස් ඔෆ් ක්වීන්ස්ලන්ඩ් වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජේ වීරවර්ධන, ඒ වගේම එහි ලේකම් ජයන්ත වීරසේකර සහ විශේෂ ව්‍යාපෘති කළමනාකරු රන්දේව දිමෙල්. ඉතින් ඔබ තිදෙනාම ඉතාමත්ම ආදරයෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා දවසේ අරුණැල්ලට. ඔව්, ඉතින් මුලින්ම ජේගේ පැත්තට යොමු වුණොත් ඇත්තටම මේ අපි කතා කරමුකෝ. දැන් අපි හැම දෙනාම දන්නවා මේ සුවිශේෂී ව්‍යසනය සහ මේ හා සම්බන්ධ වුණු ඒ අවතැන්ුවන් සම්බන්ධ වන කරුණු බොහෝ මාධ්‍ය ප්‍රචාරය වුණා. නමුත් මේ විශේෂයෙන්ම මේ කොත්මලේ ප්‍රදේශය හා සම්බන්ධව මේ ඇතිවුණු සිද්ධියත් එක්ක අපි කතා කරමුක මොන වගේ ප්‍රජා කටයුත්තක්ද අපි මේ කරන්නට සූදානම් වෙන්නේ කියලා.
1: ස්තුති දර්ශික, ඔබ සඳහන් කළා වගේ දිත්වා කුණාටුවෙන් ලංකාවට සිදු වූ හානිය අතිවිශාලයි. ඒ ඩොලර් බිලියන 4.1ක් පමණ වූ බව ලෝක බැංකුව නිරීක්ෂණය කළා. ඒ සමගම ඔබ සඳහන් කළ පරිදි සැහෙන ජනතාවක් මිය ගියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැති බැරි දුගී දුප්පත් අයයි. එයින් වැඩිම විනාශය වුණේ ලංකාවේ මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන්ම කොත්මලේ ප්‍රදේශයේ. ඒ රම්බොඩ නම් ගමේ 43 දෙනෙක් මිය ගියා. ඔවුන් විශාල දැවැන්ත නාය යාමකට අසු වුණා. ඉතින් ඉතුරු වූ ගම්වැසියන් බොහෝ දෙනෙකුට නිවාස අහිමි වුවත් ඔවුන් කිව්වේ අපිට ඒ තැන්වලට ආපහු යන්න බෑ, අපේ ඥාතීන් මේ නායාමට යටවෙලා තියෙනවා, ඒ සුසාන භූමියක් කියලා. ඒ අතර නායාම ගිය ප්‍රදේශයේ පාසල් දෙකක් වැසී යාමෙන් පාසල් දරුවන් ඉතා අසරණ වුණා. ඒ පාසල් දෙක තමයි මල්හැ විද්‍යාලය සහ රම්බුඩගම විද්‍යාලය. ඔවුන් වෙනුවෙන් අලුත් පාසල් ගොඩනැගිල්ලක් සුරක්ෂිත ස්ථානයක ගොඩනැගීමේ අවශ්‍යතාවය පැනනැගිලා තිබෙනවා. මේ අවශ්‍යතාවය ගැන අපව දැනුවත් කළේ ඒ ගමෙන් බිහිවුණු උපාධාරයෙක් වන අපේ සරසවි මිතුරෙක් වන ලංකා සුප්‍රසිද්ධ ව්‍යාපාරික ජේම්ස් ජයසේකර මහතා. මෙහා සමගාමීව ක්වීන්ස්ලන්ද ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය දෙවි ක්‍රිසපලි මහතා අවස්ථා දෙකකදී අප අමතලා ක්වීන්ස්ලන්ද රජයේ ශෝකය පළ කළා ලංකාවේ සිදු වූ හානිය පිළිබඳව. ඒ සමගම අපට අවස්ථා ලැබුණා එතුමා හමුවන්නට. ඒ රැසීමට FSOQ සංවිධානයේ නිලධාරීන් සහභාගි වුණා. ඒට එක් වුණා හිටපු කොන්සල් ඇන්ටන්සෝන් මහතාත්. ඉතින් අපගේ කොත්මලි මිතුරාගේ මාර්ගයෙන් හඳුනාගත් ප්‍රාදේශීය ලේකම්තුමා ලබා දුන් ඇත්තමේතු අනුව කොත්මලේ නියම් ගම්දර පාසලේ අලුත් ගොඩනැගිල්ලක් හදන්නට සවිස්තර යෝජනාවක් අපි ඉදිරිපත් කළා ක්‍රිෂ්ණන්ත රජයට. ඒට අගමැතිතුමාගේත් ඒට සහභාගි වුණු බහු සංස්කෘතික ඇමතිනි ෆියෝනා සිම්සන් මහත්මියගේත් කාරුණිකානුග්‍රහය මත අපිට ඩොලර් 40,000ක මුදලක් අනුමත වුණා. හැබැයි එක කොන්දේශයකට යටත්, එනම් ගොඩනැගිල්ල සඳහා වැයවන ඉතිරි මුදල ක්‍රිෂ්ණන්ත ප්‍රජායගේ දායකත්වයෙන් පිරිගසා පිරිමසා ගත යුතු බව. දෙගේ අනුවයි අප කවිසන්තය ප්‍රජාය අප අසන්නෙන් හමුවන්නට අද තීරණය කළේ ඔබගේ සහය අපට අවශ්‍යයි මේ ඉතා වටනා ව්‍යාපෘති දියත් කරන්න අපට මේ අවස්ථාව කී පවස්ථාවල දීම අපිට ඔබගේ අනුග්‍රහය ලැබී තිබෙනවා අපි හිතනා මේ අවස්ථාවේදී මේ දරුවන් වෙනුවෙන් අලුත් පාසලක් ගොඩනගන්නට අපිට ඔබගේ දායකත්වය ලැබේ කියලා.
0: ඔව් මම හිතන්නේ ජේ ඇත්තටම දැන් ඉතාමත්ම ඔබ කිව්වා වගේ අධ්‍යාපනය කියන්නේ රටක අනාගතය තීන්දුව තීරණය කරන ප්‍රධානම සාධකය. ඉතින් අර ගමක් පිටින් වැළලිලා යද්දී ඒ තමන්ගේ සමීපතමයන් අහිමි වෙද්දී කොහොමනම් අකුරු කරන්නද? ඉතින් මං හිතන්නේ මේ මේ ව්‍යසනයේ තියෙන භයානකකම, මේ ව්‍යසනයේ තියෙන කුරිරුකමත් ඒකමයි සමහරලාට ඒ අපි මේ මොහොතේ මේ කරන්නට දායක වන මේ ප්‍රජා සත්කාරය තුළින් තවත් අපේ ළමා පරපුරේ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවකගේ දෑස් පාදනයක මම හිතන්නේ රටේ අනාගතය වෙනුවෙන් අපි කරන ආයෝජනයක්. ඉතින් මං ජයන්තගේ පැත්තට හැරුණොත් ජේගේ කතාවේදී කියවුණා ඇත්තටම දැන් ක්වීන්ස්ලන්ත රජය, ඒ වගේම තවත් රාජ්‍ය ආයතන සහ විශේෂයෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රජාව, ප්‍රජාවේ සමාජිකයන්, ප්‍රජා ආයතන මේ රාශියක් මේ සත්කාරය වෙනුවෙන් අත්වැල් බඳ ගන්නට සූදානමින් ඉන්නවා කියන එක. ජයන්ත අපි මතක් කරමුකෝ මොන වගේ සංවිධානද, කොහොමද මේ මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ කියලා.
2: ඔව් ඇත්තටම මේ ජයසිරි කිව්වාගේ අපි මේ දරුවන් 160කට ඔවුන්ගේ හීන හැබෑ කරන්න, ඔවුන්ගේ බොඳ වෙච්ච හීන හැබෑ කරන්න තමයි අපි මේ පාසල් ගොඩනැගිල්ල ඉදිකරනට යන්නේ. ඉතින් මේ සඳහා ඇත්තටම ලංකා රජයේ මගින් අපිට දන්වලා තියෙන හැටියට අපිට එස්ටිමේට්ස් ඔක්කොම ඉවලා තියෙනවා, කන්ස්ට්‍රක්ෂන් ඩොකියුමන්ට්ස් ඔක්කොම ඉවලා තියෙනවා. ඩොලර් 70,000ක් විතර වියදමක් යනවා ඒක මේ පිටිසකර කරන්න වෙයි අලුතෙන්ම හදන්න. මොකද පිටිසකර කරන්න බැහැ ඒක අලුතෙන් හදන වැර. මොකද පොළවටම මුළු ගොඩනැගිලි සියල්ලම වැළලිලා ගිහිලා තියෙන්නේ. දරුවන්ට මේ අඩු ගානේ යුනිෆෝම් එකක්වත් පොත්පත්වත් කිසිම දෙයක් නැති වෙන ධර්මට මඩ ගොහරුවක තමයි ඒ පාසල තිබුණේ. ඉතින් දැන් අපි ඒක නැවත ඉදි කිරීමට කටයුතු යොදනවා. ඒ සඳහා අපිට එස්ටිමේට් වල තියෙන හැටියට ඩොලර් 70,000ක් විතර වියදමක් වැය වෙනවා කියලා තියෙනවා. ඉතින් අපි ගිහිල් ඉවරලා ක්වීන්ස්ලන්ත රජය හම්බුණාට පස්සේ ඔවුන් අපිට ඒකට 50% ප්‍රමාණයක් අපිට දෙන්නට පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ඉතුරු 50% කියන්නේ ඩොලර් 30,000 විතර අපිට අපේ සමාජ සත්කාර කියන්නේ අපේ එක සමාජ එකමුතු මගින් අපිට හොයා ගන්නට වෙලා තියෙනවා දාර්ශික. ඉතින් මං හිතනවා ඇත්තටම බැලුවෙන් පස්සේ මේ මුදල එකතු කරගන්නවයි කියන එක අපිට කරන්න පුළුවන් දෙයක්. මොකද අපේ හුඟක් වෙලාවට අපේ මේ අපේ ප්‍රජාව අපිට නොයෙකුත් අවස්ථාවලදී විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ලංකාවට මේ බෙහෙත් අවශ්‍ය වෙලාවේ කොවිඩ් කාලේ ඉතාම දරුණු අවස්ථාවක වුණ අපට ඩොලර් 40,000ක් විතර අපිට ප්‍රදානයක් ලබා දුන්නා. ඒ වගේම ඇඳන් ලංකාවට යවන්න ඒ හා සමාන ප්‍රමාණයක් ලබා දුන්නේ. ඉතින් මේ විශ්වාසය අපි ඔවුන් එක ගොඩනගලා තියෙනවා. ඒ නිසා අපිට හිතෙනවා, අපි විශ්වාස කරනවා මේ මුදල අපිට හොයා ගැනීමේ ශක්තිය අපි ළඟ තියෙනවා කියලා. මොකද අපේ ප්‍රජාව හැම තිස්සෙම මේ ශ්‍රී ලංකාවට යම් දෙයක් කිරීමේ බලාපොරොත්තුවෙන් හිටින කාණ්ඩයක් ක්වීන්ස්ලන්තේ ඉන්නේ. ඉතින් ගත්තහම අපේ තියෙනවා මේ ප්‍රජා සංවිධාන 8ක් විතර අපිත් එක්ක එකතු වෙලා තියෙන මේ සංවිධාන සියල්ලම එකතු වෙලා දැන් ඒක අපි එකට කියන්නේ ශ්‍රී ලාංකික එකමුතුවමකින් තමයි මේක සංවිධානය කරන්න කියලා අපිට හිතනවා. මේ දේ අපිට අනිවාර්යෙන් කරන්න පුළුවන් කියලා. ඒ සඳහා දැනටමත් අපි ෆ්ලයර්ස් ලෑස්තිකල් හැමතැනටම යවලා තියෙනවා. ෆේස්බුක් එකේ අරහත් මේවා දැන්ට හුමාරු වෙනවා. එතකොට නාට්‍ය, සංගීත ප්‍රසංග වගේම නොයෙකුත් සංවිධාන වලටත් අපි ගිහිල්ල වෙලා ඇපීල් කරලා අපි කොහොම හරි කරලා මේ මුදල හොයාගෙන මේ දරුවන්ගේ හීන නැවත සැබෑ කරන්නට උන්ට පාසලක් අපිට ඉදි කිරීමේ අපිට පුළුවන් කියලා අපිට විශ්වාසය තියෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මඩගොහරුවෙන් මේ දරුවෝ ටික අපි ගොඩ අරගෙන ඒ දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ උන්ට දීලා ඊළඟට ඔවුන්ගේ ජීවිතයේ යම්සි විදිහක බලාපොරොත්තුවක් අධ්‍යාපනයේ තියෙනවා කියලා ඔබ කිව්වා ගෙදර්ශික. මේ දේ අපි අනිවාර්යෙන් මේ දරුවන්ට කළ දෙන්න ඕනේ.
0: ඔව් අනිවාර්යෙන්ම ජාන්ත මම හිතන්නේ ඇත්තරම අපිට විදේශගත ශ්‍රී ලාංකිකයන් විදියට මේ මොහොතේ ශ්‍රී ලංකාව ඇත්තරම ව්‍යසනයකට පත්වලා ඉතාමත්ම බොහොම අර ක්‍රියාශීලීව ඒ පත්වුණු ව්‍යසනයෙන් ගොඩ එමින් සිටින අවස්ථාවක මම හිතන්නේ අපිටත් අපේ දායකත්වය ලබා දෙන්නට මහඟු අවස්ථාවක් යොමු වෙලා තියෙන ඉතින් මේ මට හිතන ජයන්ත අපි මතක් කරමුක කොහොමද දැන් අපේ මේ වැඩසටහන අසන අසන්නෙක් මේ වෙනුවෙන් දායක වෙනවා නම් කොයි ආකාරයටද මේකට දායක වන්නට පුළුවන් විශේෂයෙන්ම මොන වගේ පහසුකම් ද ඔවුන්ට සලසලා තියෙන්නේ මේ සඳහා දායක වන්නට
2: අපි තැනට අපේ ෆ්ලයර්ස් හරහා අපේ මේ ෆෙඩරේෂන් එකේ බැංක එකවුන්් එක මේ සංකෝප් බැංක එකවුන්් එක අපි සඳහන් කරලා තියෙනවා. ඒ බැංක එකවුන්් එකට පුළුවන් මේ ඒ සෑම ප්‍රජාවේ කොස්සත්ම දායක වෙන්න. අපි මේවා දැන්ට මේ ෆ්ලයර්ස් ප්‍රසිද්ධ කරලා තියෙනවා හැම ෆේස්බුක් පේජ් එකම. ඒ වගේම අපි ගෝෆන්ඩ් අරහත් මේ ගමන මේ ෆන් කලෙක්ෂන් එක යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රජාවේ ශක්තිය අපිට ලොකු ශක්තියක්. මම දන්නවා අපිට සමහරවිට මෙහින ස්ටුඩන්ට්ස්ලා සමහරවිට අපෙන් අහනවා අංකල් අපිට ලොකු ගණන් නම් දෙන්න බෑ, ඩොලර් 10ක් දුන්නත් කමක් නැද්ද, 15ක් දුන්නත් කමක් නැහැ. ඒ හැම දෙයක්ම පුතේ දුවේ. මේ හැම දෙයක්ම අපිට හැම ඩොලරයක්ම අපිට වටිනවා. ඒ නිසා අපි අපේ නංගිල මදිරට හින් අපේ දුවල පුතාලට මේ පාසල අනිවාර්යෙන් ලබා දෙන්නට කටයුතු කරමු.
0: ඔව් මහත්මයා ජේ ඔබටත් යමක් තියෙනවා එකතු කරන්න.
1: මං හිතන්නේ අපිට මේ කාර්යය පටන් ගත්තාම බොහොම සුබදායි කරුණු කීපයක්ම සිද්ධ වුණා. ඒ තමයි අපිට මේ කොත්මලී ප්‍රදේශයෙන් අපේ මිත්‍රයෙක් මගේ සරසවි සගේක් සුවිශේෂී පුද්ගලයෙක් අපිට හම්බ හම් සමුණා. ඔහු අපිට අවශ්‍ය රජයේ නිලධාරීන් අපිට සම්බන්ධ කළ දුන්නා. ඒකම එහා සමානව අපේ කුයින්සන්ත රජයේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ අපිට උදව් කරන්න ලෑස්ති වුණා. ඒ සමගම බහු සංස්කෘතික අමාත්‍යවරියත් අපිට උදව් කරන්න ලෑස්ති වුණා. ඒකම අපේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් දෙදෙනෙක් ලංකාවට ගියා මේ වකවානුවේ. අපේ රණදීව දිමෙල් සහ උදිත මානගේ යන දෙන්න මේ දෙන්න කොත්මලේ ගිහිල්ලා එහි මේ මේ සිදු හානිය බලනකොට ඒ වෙනකොට දිස්ත්‍රික් ලේකම්වරිය වන තුෂාරි තෙන්නකෝන් මහත්මියත් ඒ මොහොතේ ඇවිල්ලා තිබුණා. ඇය ජංගම ප්‍රජා සේවයක් කිරීමේ අරමුණින්. ඉතින් ඒ සම්බන්ධය හරහා අපිට විශාල ලංකාව විශේෂයෙන් වැඩක් කරන්න ගියාම තියෙන මූලිකම ප්‍රශ්නේ, ඒ කියන්නේ නිලධාරීන් එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම පැත්තකට දාගෙන අපිට මේ වැඩේ ඉක්මනින් කරගෙන යාමට අවශ්‍යකම සහ සහතික අපිට ලැබිලා තියෙනවා. ඒ විශ්වාසය හරිම වැදගත්. මම හිතන්නේ අපේ ප්‍රජායටත් ඒ විශ්වාසය ගොඩක් වැදගත්.
0: ඔව් බොහොම ස්තුතියි ජයන්ත. ඉතින් මේ ඇත්තටම අපිත් එක්ක රන්දේවත් එකතු වෙලා ඉන්නවා. රන්දේව තමයි ඇත්තටම රන්දේවට අවස්ථාව ලැබුණා මේ මේ විනාශය සියසින් දැක බලා ගන්නට මේ අවස්ථාවට යන්න මේ ස්ථානයට යන්න ශ්‍රී ලංකාවට ගිහිල්ලා. රන්දේව කියන්නකෝ ඇත්තටම මොන වගේ විනාශයක්ද මේ ඔබ ඔබ ඔබට ලැබුණ අවස්ථාව එක දකින්න මොන වගේ විනාශයක්ද මෙතන වෙලා තිබුණේ. ඒ වගේම ඇත්තටම මේ අපි කරන්නට යන සත්කාරයේ විශේෂයෙන් මේ තාක්ෂණික අංශය මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද අපි මේ ඉනිෂියේට් කරන්න යන්නේ කියන එක.
3: ඔව් මේ මම ඇත්තටම මේ පෙබ්‍රවාරි මාසේ අපි ලංකාවට ගියාම කුත්මලේට අපි ගියා. ඒ අතරතුර මේ අපි ගියා මේ මේ තැනට කුත්මලේ ওই නායගිය තැන. එතන මිනිස්සු 42ක් දරුවෝයි ඔක්කොම නැති වෙලා තිබුණා. අපි S2 දුටුව ඒ වෙලාවෙත් අපි යන වෙලාවෙත් එතන සමහර පවුල් ලැබිලා ඒගොල්ලන්ගේ දූ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ එක එක කොටස් හොය හොය යනවා. ඒ කියන්නේ ඇඳුම් කෑලි ගන්නවා. එහෙම එහෙම පවුල් දෙක තුනක් ඇවිල්ලා හිටියා. ඒ තරම් හරි මේක දැක්කාම බොහොම මේ හරිම කනගාටුදායකයි. ඉතින් ඒක බලලා අපි ඊට පස්සේ ගියා මේ මෙතන මේ දිසාපතිතුමාගේ කාර්යාලයට යනකොට ඒතා අපි මේ මීටිමක් සෙට් කරලා තිබුණේ එතන. ඒ අපේ කරන මේ ඉස්කෝලේ හදන එකේ වැඩ කටයුතු කතා කරන්න. එදා අපි යනකොට මිනිස්සු සෙනඟ පිරිලා, මොකද මේ දිසාපතිතුමයි ඒතුමියයි AGA Education Department ඔක්කොම කට්ටිය හිටියා. ඉතින් අපි අහගෙන හිටියා පොඩ්ඩක් වෙලා අපි මීටම එනකම් මේ ඒ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න ඇවිල්ලා කියන ඒවා. සමහර ඒගොල්ලන්ගේ උප්පැන්න සහතික නෑ, සමහර ඒගොල්ලන්ගේ ළමයින් නැති, ඒගොල්ලන්ගේ පොත්පත් නැති වෙලා තියෙනවා. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න ඒගොල්ලන්ට. ඉතින් හරිම මේ හරිම කනගාටුදායක අවස්ථාවක් ඇත්තට මේක. මේ අපි ලොකු භාග්‍යයක් ඇත්තට මේ මේ වගේ ඉස්කෝලෙට උදව්වක් කරන එක. මොකද එතන ඉන්නවා ළමයි 160ක් වගේ ඉස්කෝල දෙකේ, නැති වෙච්ච ඉස්කෝල දෙකේ. ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබලා දෙන්න මේ මේ වගේ පාසල් මේ කියන්නේ ගොඩනැගිලි තුනක් හදන එක හරි ලොකු භාග්යක් කියලා මං හිතන්නේ. එතන හදනවා ඒ හදන ගොඩනැගිල්ල 60යි 25යි, ඒ කියන්නේ අඩි 60ක් දිගයි අඩි 25ක් පළලයි, පන්ති කාමර තුනක්. එක පන්තියක ඉන්න පුළුවන් ළමයි 40කට වගේ. එතකොට ඒ වගේ පන්ති කාමර තුනක් අපි හදනවා. එස්තමේන්තුව ඇවිල්ලා මිලියන 13 මාරක් වගේ රුපියල් වලින්. නමුත් අපිට මං හිතන්නේ තව ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවෙන් 40,000ක් දීලා තියෙනවා. තව 30,000ක් වගේ මුදල් ප්‍රමාණයක් ඩොලර් 30,000ක් අපි හොයන්න ඕනේ. ඉතින් මේක මං හිතන්නේ අපි ඔක්කොම එකහුවෙලා කරන්න ඕනේ දෙයක්. අපේ ලංකාව වෙනුවෙන් මේට කලිනුත් මේ බොහොම දෙනා අපිට උදව් කරා. අර නාවලු පිටි අපි මේ වැසිකිලි තුනක් හදන කාර්තවයත් ගොඩාක් දෙනෙක් අපිට උදව් වුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සැරෙත් මේකටත් උදව් වෙයි කියලා. අපි මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලාභීන් වශයෙන් එහෙම නැත්නම් ඒ පැත්තෙන් බැලුවත් එහෙමයි, මේක පුණ්‍ය මේ හොඳ පුණ්‍ය කර්මයක් කියලා මම හිතන්නේ. මේ කොහොමාරී මේක අපි මේ එක්කව වෙලා මේ මේ මේ දුගී ජනතාවට අපි උදව් කරන්න ඕනේ කියලා තමයි මගේ අදහස.
0: ඔව්, ඒකම රන්දේව. අතන දැන් අපි පාසල් ගොඩනැගිල්ල හදනවත් එක්කම මේක සම්පූර්ණ ගොඩනැගිල්ලක්, ඒ කියන්නේ පාසලට අදාළ උපකරණ ඒ ආශ්‍රිත එහෙම නේද මේක ගොඩනැගෙන්නේ?
3: ඔව්, දැන් මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම මේ පන්ති තුන හදනවා. ඊට අමතරව අපි මේ ප්ලේග්‍රවුන්ඩ්ස් වල තියෙන ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ දෙනවා. තව ස්මාර්ට් බෝඩ් කියන එකක් ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා අපිට දෙන්න කියලා. මොකද සම දැන් ලංකාවේ ගොඩාක් මේ පාසල හරිම දියුණුයි. මේ අපි ওই අලුතෙන් හදන මේ පන්ති කාමරතු තියෙන පාසල, ඒක ඇවිල්ලා නියංගම් දොර කියලා ඒ පළාතේ තියෙන හොඳම ප්‍රතිඵල ලැබිච්ච පාසලක්. ඉතින් ඒකේ මේ අමුතු ක්‍රමයකට තමයි උගන්වන්නෙත්. ඒකට කියනවා මේ බහුතල ක්‍රමවේදය කියලා. මම ඇත්තටම ගියාම ඉස්කෝලේ මං විදුහල්පතිතුමයි ඔක්කොම එක කතා කරා, ඒ අපිට පෙන්වුවා ක්‍රමවේදය මොකද්ද කියලා. ඒ මුළු පළාතෙම, ඒ කියන්නේ මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ වැඩිම 5 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ගන්න මේ ඉස්කෝලෙන් 51%ක් සමත් වෙනවා. ඉතින් අපිට හරි ආසයි තුන ඒක ඒ ප්‍රතිඵල දැක්කම අපිට මොනවා හරි තව කරන්න ඕනේ කියලා හරි උනන්දුවක් ආවා ඇත්තටම. මේ හරිම මේ ක්‍රමවත් විදියට ඒ විදුහල්පති ගුරුවරු ඔක්කොම කැප වෙලා වැඩ කරන පාසලක් තමයි මේ. ඉතින් අපි දැන් එස්ටිමේට් එක අරගෙන තියෙනවා এডুকেෂන් ডিপার্টমেন্ট එකෙන්. අපි බලාපොරොත්තු වෙනවා අපිට සල්ලි උපයා ගන්න පුළුවන් වෙච්ච ගමන් අපි ටෙන්ඩර්ස් කෝල් කරනවා කොන්ට්‍රැක්ටර්ස්ලා 3-4 දෙනෙක්ගෙන් ටෙන්ඩර්ස් අරගෙන ඒකෙන් හොඳම මේ හොඳම ටෙන්ඩරට තමයි අපි දෙන්නේ ඉන්නේ වැඩේ කරන්න. ඒ අතර අපිට এডুকেෂන් ডিপার্টমেন্ট එකේ ලංකාවෙන් අපිට උදව් වෙනවා මේකේ තත්ත්ව පරීක්ෂණය, එතකොට පේමන්ට් සර්ටිෆිකේෂන්, ඒ කාර්තවයට ඒගොල්ලෝ අපිට උදව් වෙනවා. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ.
0: ඔව්, ඉතින් මං හිතන්නේ රන්දේව, ඒ වගේම ජයසිරි, ඒ වගේ ජයන්ත, ඔබ සියලු දෙනා ප්‍රකාශ කරා වගේ මං හිතන්නේ අපි ක්වීන්ස්ලන්ත වාසී ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව මේ දිත්තසු නිකුලාතුවෙන් සිදුවුණු ව්‍යසනයෙන් ගොඩ එන්නට කටයුතු කරමින් සිටින වෙලාවේ අපේ අනාගතය වෙනුවෙන්, ඒ කියන්නේ අපේ රටේ අනාගතය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් අපේ කුඩා දරු පරපුර බලගන්වන මේ ව්‍යාපෘතියට දායක වන්නට කියලා අපි ොයිබිගන් දිලි ශ්‍රී ලංකේ කණ්ඩායම් වෙනුවෙනුත් ඔබට මතක් කරන්න ඕනේ. ඉතින් මතක් කරන්න ඕනේ මේක ප්‍රජාවේ සියලු ආයතන එකතු වෙලා කරන ව්‍යාපෘතියක්, ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකන් ඕර්ගනයිසේෂන්, එහෙම නැත්නම් ක්වීන්සන්ත ප්‍රජා සංවිධාන එකමුතුව විතරක් නෙමෙයි, මේ හා සම්බන්ධ සියලු ප්‍රජා සාමාජිකයන් විතරක් නෙමෙයි, අනෙකුත් සියලුම ක්වීන්ස්ලන්ත නියෝජනය කරන ප්‍රජා සංවිධාන, ඒ වගේම අනෙකුත් ව්‍යාපාරිකයන්, මේ ඇතුළු මේ සියලුම ප්‍රජා කණ්ඩායම් වලට අපි විවෘත ආරාධනාවක් කරන්නට ඕනේ මේ මොහොතේ මේ සත්කාරයට දායක වන්න. ඉතින් ඔබට මම හිතන්නේ මේ අදාළ විනිවිදභාවය සහ අදාළ පාර්ශ්වයන් එකට එකතු වෙලා කියන එක ඔබට මේ කතාබහේදී අසන්න ලැබුණා. ලංකාව පැත්තෙන් මේ අදාළ රාජ්‍ය ආයතන, ඒ වගේම ක්වීන්ස්ලන්ත රජයේ මේ සඳහා සහභාගීත්වයක් තියෙනවා. ඉතින් ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකන් ඕර්ගනයිසේෂන්ස් ක්වීන්ස්ලන්ත කියන්නේ වග විය යුතු ආයතනයක්. ඉතින් මේ සියලු දෙනා එකතුව කරන මේ ප්‍රජා සත්කාරයට ඔබටත් දායක වන්නට මහඟු අවස්ථාවක් තියෙනවා. අවසාන වශයෙන් ඔබ තිදෙනාට මොන හරි දෙයක් එකතු කරන්න තියෙනවා නම් අවස්ථාව.
1: මහිතන් දර්ශික ඔබ කිව්වා වගේම මීට කලින් අපිට මේ ප්‍රජාව උදව් කරලා තිනවා මීට වඩා මේ හා සම්මාන ඉතාමත් වැදගත් අවස්ථාවලදී අපි රණදේව ඇත්තෙම කිව්වා වගේ බොහොම ශෝචනීයයි ඒ ගමේ කොත්මලි මේ තත්ත්වය ඒ දරුවන්ට අපි නැවත පාසලක් ලබා දිය යුතුයි ඉතින් දර්ශික කිව්වා වගේ බලාපොරොත්තු වෙන අපේ ප්‍රජාය අපි සමග සිටීවි කියලා මේ වැදගත් කර්තව්‍යයේදී
0: ඔව් ඉතින් ඔබට පුළුවන් මේ ඕනෑම ප්‍රජා සංවිධානයක Facebook පිටුව හෝ ඔවුන්ගේ වෙබ් පිටුවත් එක්ක එකතු වෙන්න මේ විස්තර මම හිතන්නේ අපි ජන ප්‍රජාව අතර බෙදා ගනිමින් සිටින්නේ
2: මට තව පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා මේ මොකද අපි මේ ප්‍රජා සත්කාරය කරන ෆෙඩරේෂන් එකමුතුව කියන්නේ ඔස්ට්‍රේලියන් චැරිටීස් වල රෙජිස්ටර්ඩ් ඕර්ගනයිසේෂන් එකක් ඒ නිසා අපේ වගකීම ඉතාමත්ම accountability එක හරි සෑහෙන හොඳට තියෙන උන ආයතනයක්. ඉතින් ඒ වගේම අපිට මුස්ලිම් ප්‍රජාවත් මේ වෙලාව අපිට උදව් කරන වුණත් අපේ කොටස්කාරයන් හැටියට දර්ශක.
0: ඔව් ඉතින් එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබ තිදෙනාටම අද දවසේ මේ ඉරිදා අරුණැල්ලත් එක්ක එකතු වෙලා මේ උතුම් ප්‍රජා සත්කාරය පිළිබඳ තතු වගතුග අද දවසේ අපේ අසන්නන් සමග බෙදා ගන්නට එකතු වුණාට. එහෙනම් අපි යමු ප්‍රවෘත්ති ප්‍රකාශයට.
4: සති අන්ත පුන්ත් පසුබිම
5: තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ රජයේ නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස ලබා දී ඇත්තේ නිවසේ හෝ සේවාස්ථානයේ සිට ප්‍රධාන පරිපාලන කටයුතු සිදු කිරීම අනුමත ක්‍රමවේද කිහිපයක්. මෙම කටයුතුවලදී සේවාලාභී පණවිඩ යෙදුම් හරහා කිසි විටක සංවේදී රජය දත්ත නොයවන ලෙස උපදෙස් දී තිබෙනවා. විශේෂයෙන් රාජකාරිවලට අදාළ තොරතුරුවල ආරක්ෂාව දැඩි ලෙස සුරැකීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිරිමත් කරන එම මාර්ගෝපදේශයන්හි සඳහන් වනවා. මේ අතර මහා භාණ්ඩාගාරයේ ගෙවීමකට අදාළව ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවෙන් සිවිල් සමාජය තුලත් පුළුල් සංවාදයක් මතුව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් පිළිබඳ විමර්ශන අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහාය ඇතිව සිදු කරන බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරම මහතා පවසනවා. එම මුදල් නැවත අයකර ගැනීමට කළ හැකි සියල්ල සිදු කර ඇති බවද ඔහු සඳහන් කළා. අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියට තාක්ෂණික සහ නීතිමය වශයෙන් උපදෙස් ගැනීමට පත් කරනු ලැබූ අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහයද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
6: මේකේ තොරතුරු අනවශ්‍ය විදියට එළියට ගියොත් මේ අපරාධකරුවන් සැඟවෙන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට බාධාවක් නොවන ලෙස අපිට අවශ්‍යතාවය තිබුණා. මේකේ තොරතුරු එළියට ගියොත් අනවශ්‍ය විදිහට ඒ අවශ්‍ය උපදෙස් මත තමයි මේ වැඩ කටයුතු අපි කරනු ලැබුවේ. මේකේ තොරතුරු අනවශ්‍ය විදිහට එළියට ගියොත් මේ අපරාධකරුවන් සැඟවෙන්නට පුළුවන්. ඒගොල්ලන්ගේ ට්‍රේසර්ස් සහ ට්‍රැක්ස් මේකට පාවිච්චි කරපු ක්‍රමවේදයන් ඉවත් කරන්නට වෙනස් කරන්නට පුළුවන්. ඉන්න තැන් වලින් පිටත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ රහස්‍යභාවය ආරක්ෂා කරගෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය ස්ථාන වෙත ළඟා වීමට ඒ අවශ්‍ය කරන කාලය ලබා දෙන්නට තමයි රහස්‍යභාවය සුරැකින විදියට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සම්බන්ධ වෙමින් ඒ වැඩ කටයුතු ටික කරගෙන ගියේ. මෙහිදී දේශීය වශයෙන් වගේම විදේශීය ආයතන පවා මම කලින් කිව්වා වගේ මේ ඕගනයිස් ක්‍රයිම් නෙට්වර්ක්ස් තියෙනවා. ඒ නිසා ඒ අදාළ නීතිය ක්‍රියාත්මක කරන විදේශ රටවල් වලටත් අවශ්‍ය කරන විදියට ඒ සම්බන්ධීකරණය ලබා දුන්නා.
5: මේ අතර මහා භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක්කර ඕස්ට්‍රේලියාවට ගෙවීමට අදාළ මුදල් කොල්ල කෑමකට අමතරව ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්ද මෙවැනි ආකාරයේ උත්සාහයක් හැකර්වරුන් විසින් දරා ඇති බව කම්කරු නියෝජ්‍ය මාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය මාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. මහා භාණ්ඩාගාරය සහ විදේශ මූල්‍ය ආයතන අතර සිදුවන සන්නිවේදන කටයුතු වලට බාධා කරමින් හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද මූල්‍ය අපරාධයක් පිළිබඳව රජයේ නිල ස්ථාවරය පැහැදිලි කිරීම මුදල් නියෝජ්‍ය මාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලැබුවා.
7: මේ පිළිබඳ සමාජයේ තොරතුරු හුවමාරු වෙනවා. පදනම් විරහිතව මහජනතාව නොමග යන ආකාරයේ තොරතුරු හෙළිදරව් වෙනවා. ඒ වගේම රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටලා කියලා වැරදි තොරතුරු කියනවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරලා නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියලා නැහැ. මෙවැනි දේවල් විවිධ ආකාරයේ කියනවා. ඒ වගේම ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම් වලටත් මුදල් යොදාගෙන කියලා මේ වගේ ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම මොකද මෙතන සිද්ධ වුණේ කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර ඒ අදාළ සන්නිවේදන කටයුතු මුදල් පියවීමේ කටයුතු කටයුතු සිද්ධ කරීමේදී තොරතුරු මාරු කරගන්නේ අන්තර්ජාලය හරහා ඊමේල් පණිවිඩ මාර්ගයෙන්. මෙන්න මේ ඊමේල් පණිවිඩ යාන්ත්‍රණය තමයි ඕන් හැක් කරලා මේ තොරතුරු හුමාරු කරගෙන තියෙන්නේ. මේ හැකර් කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ දරලා තියෙනවා ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්. ඒ අනුව සැක මතුවෙච්ච නිසා විශේෂයෙන් මේ ගිණුම් අංක වෙනස් වෙන බව දැනගත්තු පළවෙනි මොහොතේම මහ භාණ්ඩාගාරයේ විසින් නිසි පරිදි ශ්‍රී ලංකා පොලිසිය පරිගණක අපරාධ විමර්ශන අංශයටත් ඒ වගේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් මේ පිළිබඳව දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන් වුණේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල මේ හැකර් කරුවන්ගේ ගිණුම් වලට ගිහිල්ලා කියලා. ඒ අනුව වහාම නැවතත් අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට මේ පැමිණිලි කරලා පරීක්ෂණය සිදුවෙමින් යනවා. ඊට අමතරව මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු දෙදෙනෙකුත් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් කරලා මේ සංනිවේදන කාර්යයේ මේ ගනුදෙනුව අතරට සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන්ගෙනුත් යම් විනය ක්‍රියාමාර්ග ගැටළු පැනනගිලාද කියලා බලලා ඒ අනුව එවුන්ගේ නිර්දේශ මත යම් විනය ක්‍රියාමාර්ගත් මේ මොහොත වෙනකොට අරගෙන තියෙනවා.
5: මේ අතර හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු $125,000 මුදල ගැන තවමත් රජය විසින් විධිමත් ප්‍රකාශයක් සිදු කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු $2,025,000 මුදල සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ සිද්ධියට අදාළව භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා අසියුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.
8: ඔබ රටට පෙන්වුවේ ඔබ තරම් රාජ්‍ය පාලනය පිළිබඳව හැකියාවක් තිබෙන කණ්ඩායම ලොවෙත් නැති මේ පත් වෙන්නේ ඇවිදින පුස්තකාල කියලා එදා කිව්වා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය දේපළ රාජ්‍ය සම්පත් මුදල් අමාත්‍යාංශය සාංගික හැටියට සලකලා ආරක්ෂා කරනවා කිව්වා, රැක ගන්නවා කිව්වා. මෙහෙම කියපු ඇවිදින පුස්තකාලවලට බැරි වුණා අපේ රටේ මූල්‍ය සුරක්ෂිත භාවය තහවුරු කරන්න. ඒ නිසා මේ $125,000 අහිමි වීම පිළිබඳව ඔබ ගන්නා පියවර කුමක්? දැන් මේ අහිමි වුණු වාරිකයට වඳි ගෙවන්න සිද්ධ වෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින්. බඩු මිල ඉහළ දමන, බඩුබර පටවල රටේ ජනතාව පීඩනයට ලක් කරලද මේ අහිමි වුණු $125,000 පියවන්නට ඔබ කටයුතු කරා.
5: මේ සිදුවීමට අදාළව රජයේ පාර්ශ්වයෙන් අදහස් පළ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ හා මහින්ද ජයසිංහ යන මහත්වරුන්
9: විපක්ෂයට කියනවා ඔච්චර කරුණු දන්නවනම් අනේ කරුණාකරලා කියලා පැමිණිලක් දාලා කරුණ ඉදිරිපත් කරන ජනාධිපතිතුමයි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමයි මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා මේ ගල් පැලන බොරු නොකිය මෙවැනි සිදුවීම් සිදුවලා තියෙනවා. ඔබට මතක ඇති ලෝකයේ මෙවැනි හැකර්ස් ලගේ මේ පරිගණක ශාස්ත්‍රය ඇතුලේ ඉන්න පුද්ගලයෝ මේක දන්නවා. මෙවැනි හැකර්ස් ලගේ පහර දීම් කොල්ලකෑම් ලෝකේ පුරා සිද්ධ වෙනවා. මේ පිළිබඳව අදාළ පරීක්ෂණ කරලා අපි මේකට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. එහෙම නැතුව තොරතුරු ආපු ගමන් ජනාධිපතිතුමා මුදල් ලැබෙන්න ඉල්ලාස් වෙන්න හරි භාණ්ඩාගාරයේ කියන ඉල්ලාස් වෙන්න හරි නෙමෙයි වගකීම් නිලධාරීන් ප්‍රතිවිරුද්ධව සහ මේක සංවිධානාත්මක අපරාධයක්ද කියන කාරණේ පිළිබඳව සොයන්න අවශ්‍ය පරීක්ෂණ කරනවා.
10: මේක පළවත්ත ගිනුමකට වගේ ආවා කියලා ඌ දන්නවනම් උන්ට පුළුවන්කම තියෙනවා ඒ තොරතුරු ලබා දෙන්න. මෙතන කිසිදු වංචාවක් සිදු වෙලා නැහැ. අපිට මතක රනිල් වික්‍රමසිංහලා මහා බැංකු වංචාව සිදු කරද්දී ඒ ක්‍රමවේදයන් වෙනස් කරන්න ඔහු නිශ්චිත ලෙස නියෝග දීලා තිබෙනවා. හැබැයි අපි එකක් අභියෝග කරන්න පුළුවන් නම් ගම්මන්පිලත් ඇතුළු මේ නඩේට මම දැක්ක නාමල් රාජපක්ෂ උන් නැහැත් කියලා තියෙනවා. ඒ හැමෝම තමන්ගේ මිම්මෙන් තමයි අපිව මනින්නේ.
5: මේ අතර මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අවභාවිතා වීම සැබෑම හැකර් ප්‍රහාරයක් නොව ඉහළ නිලධාරීන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව සිදු වංචාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. කොළඹ මල්පාරයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු කෙනෙක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
11: ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්තට අනුව මේ හැකර්ලගේ වැඩ. ඔවුන් මේ පැහැදිලි කරන කාරණය අනුව ගත්තම මේක හැකර්ලගේ වැඩකට වඩා සාමාන්‍යයෙන් මේ ශාස්ත්‍රය අඳුරගන්නේ මේ පිෂින් ඇටෑක් එකක් මේ බිලිපිත්තක් දාලා ධනය නැමැති මාළුවා බාගත්ත අවස්ථාවක් හැටියට. මේවා සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකේ වෙන දේවල්. එහෙම නැත්නම් මේ බිස්නස් ඊමේල් එක කොම්ප්‍රොමයිස් වීමක් හැටියට තමයි චේතාන්විතෝ කියන කතාවක් මේ හැකර් කතාව. ඇයි හැකර්වරු අදාළ පුජ්‍යලින්ගේ දැනුවත් වීමකින් තොරව ඒ තියෙන ෆයර්වෝල් කොහොම හරි විදිහකට විනිවිද ගිහිල්ලා අදාළ මුදල් සොරා ගැනීම හෝ දත්ත සොරා ගැනීම කරන කණ්ඩායම්. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක එහෙම දෙයක් නොවන තත්වයට වෙනස් වෙන්නේ වාර්තා වෙන ආකාරයට අඩුම තරමින් 5 දෙනෙක් හෝ 18 දෙනෙක්ගේ අනුමැතියකින් පහළ මට්ටමේ ඉඳන් ඉහළ මට්ටමට ලේකම්වරයා දක්වා දැනුවත්ව ඔතරයිස් කළා කරපු ක්‍රියාව. ඒකයි හැකර්වරයෙක් ඒ සියලු දෙනාම නොදැන යමක් හොරකම් කරන අතර ලොකු වෙනසක් තියෙනවා. පැහැදිලිව අපිට පේන විදිහට නම් මෙන්න මේ ඕතරයිස් කරපු නිලධාරීන් පිරිස අමාත්‍යාංශ ලේකම්වරයාත් එක්කම ගලවා ගැනීමේ අරමුණින් කරන ප්‍රචාරය.
5: මේ අතර විදේශ ණය මාරිකයක් ලෙස ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක අතරපත් වීමේ සිද්ධිය පිළිබඳව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතියක් ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා. මුල්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන 37ක් සම්බන්ධ කරමින් විශේෂ ආරක්ෂණ පද්ධතියක් මේ වන විට නිර්මාණය කර ඇති බවද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
12: ඩිජිටල් පද්ධති හැක්කුණාට වඩා මේක ඒ අන්තර්ජාතික සමාගමට අනුරූපීව තවත් පාර්ශ්වයක් ඒ හා සමානම ඩොමේන් නේමයක් අරගෙන ඊමේල් එකත් ඒ විදිහටම අරගෙන ඒ වගේම ඒ පුද්ගල ඒ ආයතනයේ ඉන්න පුද්ගලයන්ගේ නම ඒ වගේම අනුගමනය කරමින් එවලා මේක නොමග යවීමක් කිරීම තමයි කරලා තියෙන්නේ. ඒකට ගොඩක් වෙලාට අපිට හිතෙනවා මේ ආයතන ඇතුළේ ඉන්න පුද්ගලයන්ගේ සම්බන්ධයක් නැතුව වෙලා තියෙන කටයුත්තක්. ඕන් ඒක හරියට ඒකේ වෙනස අවබෝධ නොකර ගැනීම උඩ වෙච්ච ප්‍රශ්නයක් කියලා අපිට හැඟෙනවා. නමුත් පරීක්ෂණය තාම යනවා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵලයේ විදිහට අපිට ඉස්සරහට හරියටම දැනගන්න පුළුවන් වෙයි මේකට කවුරු සම්බන්ධද නැද්ද, ඒ වගේම මේ කොහොමද වෙලා තියෙන්නේ, කොයි කාලින් දන් වෙලා තියෙනවද, ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් වෙයි.
5: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියේ අදාළව ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. යලි ලබන සතියේ තම ඔබ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
4: සති අන්ත.

0: හිරිද අරුණැල්ලත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා පසුගිය සති කීපය පුරාවටම ක්වීන්ස්ලන්තයේ වගේම විශේෂයෙන් බ්‍රිස්බන් පුරවරය ආශ්‍රිතවත් තදාසන්න නගරවලත් සිංහල අලුත් අවුරුදු උත්සව ගණනාවක්ම පැවැත්වෙනවා. ඔබ දන්නවා අපිත් මේ අවුරුදු උත්සව කීපයකම සජීව විකාශයන් ඔබ වෙත ගෙන එන්නට දායක වුණා කියලා. ඉතින් අද දවසේත් අපි බ්‍රිස්බන් වලින් පොඩ්ඩක් ඈත, වැඩි ඈතක නෙමෙයි, සන්ෂයින් කෝස්ට් සිංහල අවුරුදු උත්සවය ගැන ඔබට විස්තරයක් ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ මොහොතේ අද දවසේ අරුණැල්ලත් එක්ක අප සමග සම්බන්ධ වෙනවා සන්ෂයින් කෝස්ට් ශ්‍රී ලංකන්ස් සංවිධානය වෙනුවෙන් එහි සභාපති උදිත බාලසූරිය. ආයිබෝන් උදිත.
1: ආයිබෝන්.
0: ඔව්. ඉතින් මේ විශේෂත්වයක් තියෙන, ඇත්තම ඔබ දන්නවා වගකීතු ප්‍රජා ගුවන් විදුලියක් විදිහට ෆොයිබි ගුවන් විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම හැම විටම ප්‍රජා කණ්ඩායම් පිළිබඳ තොරතුරු ඔබත් සමග බෙදා ගන්නවා කියන එක. ඉතින් මම දැන් ප්‍රථම වතාවට තමයි මේ සන්ෂයින් කෝස් ශ්‍රී ලංකන්ස් සංගමයත් එක්ක අපිට මේ වගේ සජීවී සංවාදයකට යොමු වන්නට අවස්ථාව ලැබුණේ. උත්තර මට හිතුණා ඒ නිසා කතාව සංගමයේ පැත්තෙන්ම පටන් ගන්න. ඉතින් අපි ටිකක් කතා කරමුකෝ මේ සන්ෂයින් කෝස් ශ්‍රී ලංකන්ස් මේ ආයතනයේ ඒ වගේම ක්‍රියාකාරීත්වය මොන වගේ ප්‍රජාවක් එක්කද ඔබ වැඩ කරන්නේ සහ ඔබගේ සංගමයේ කටයුතු පිළිබඳව.
1: ඔව්, සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. මම ශ්‍රී ලංකන් සන්ෂයින් කෝස් ශ්‍රී ලංකන් සානි කෝස් ශ්‍රී ලංකන් වෙනුවෙන් සභාපති විදියට තමයි අද කතා කරන්නේ. අපේ ප්‍රජාව වෙනුවෙන් අපේ සංගමය දැන් අවුරුදු 3කට ඉහත පිහිටවාගෙන අපි අවුරුදු උත්සව දානමය පින්කම් ඒ වගේම ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් පාටි ඒ වගේ තුන් හතර විදිහකට අපි මේක පවත්වාගෙන යනවා හැම අවුරුද්දක් පාසාම. ඉතින් අපේ ප්‍රජාවගේ සන්ෂයින් කෝස් ඉන්න ප්‍රජාවගේ සහයෝගයෙන් අපිට ලැබෙන උපරිමම සහයෝගයෙන් අපි මේ සංවිධානය දිගටම පවත්වාගෙන යන්නේ ඒගොල්ලන්ගේ තියෙන සහයෝගයෙන් තමයි අපි මේක පවත්වාගෙන යන්නේ.
0: ඔව්, ඉතින් මම හිතන්නේ අර ඇත්තටම දැන් බ්‍රිස්බන් වලට වැඩි ඈතක නෙමෙයි, කිලෝමීටර් 100ක් විතර ඈතකට යනකොට දැන් ප්‍රජාවක් වශයෙන් මම හිතන්නේ විශේෂයෙන් මෙවන් සංවිධානයක වැදගත්කම ප්‍රජා කටයුතු වලදී, ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලාංකීය සංස්කෘතික කටයුතු වලදී ඔබ සංවිධානයේ දක්වන දායකත්වය මම හිතන්නේ අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඉතින් අද දවසේ අපේ කතාබහ මූලික වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සන්ෂයින් කෝස් ශ්‍රී ලංකන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය. හරියටම කිව්වොත් එළඹෙන සෙනසුරාදාවේ මැයි මාසේ 9 වෙනිදාවේ උදැසන 8:30 සිට සවස 5 දක්වා පැවැත්වෙන්නට නියමිතයි. ඉතින් මම වැඩි විස්තර කියන්නේ නැතුව උත් කියමුකෝ. අපි ඔබ කිව්වා මේ 3 වෙනි වර තමයි අවුරුදු උත්සවයත් සංවිධානය වෙන්නේ කියලා. විස්තර කියමුකෝ කොහොමද මෙවර අවුරුදු උත්සවයේ සූදානම කියලා.
1: ඔව්, මෙවර අවුරුදු උත්සවය අපි සූදානම් කරලා තියෙන්නේ මැයි මාසේ 9 වෙනිදා භද්‍රම් රිකට් ක්‍රීඩාංගණේ. එතන අපි උදේ 8:30 සිට සවස 5 දක්වා දවස පුරාම එක එක ජන අපේ සංස්කෘතික ක්‍රීඩාවලින් සම්පූර්ණ අවුරුදු උත්සවයක් වශයෙන් අපි මේ සැරේ සංවිධානය කරලා තියෙනවා. ළමා අපේ මේ ළමා පරපුර වෙනුවෙන් අපි මූලිකත්වය දීලා තියෙනවා මේ සැරේ අවුරුදු උත්සවයට. ඒ වගේම බාල මහලු සියලු දෙනාටම මේ අවුරුදු උත්සවයට සහභාගි වෙන්න පුළුවන්. අපි ඒ වගේ සංවිධාන කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. මේ ගා ක්‍රීඩා තියෙනවා, අපිට ඕනේ ඉන්න සියලුම දෙනා මේකට සහභාගි කරවා ගන්න, මේ සහභාගි වෙලා අපිත් එක්ක මේක අත්වැල් බැඳ ගන්න කියලා තමයි මම මේකට කියන්නේ.
0: ඔව්, ඉතින් මම හිතන්නේ ඔබත් සන්ෂයින් කෝස්ට් ආශ්‍රිතව ජීවත් වෙන කෙනෙක් නම් නැත්නම් අර අර කිව්වාගේ බ්‍රිස්බන් වල ඉන්නත් පුළුවන්. ඉතින් කොහොමවත් වැඩි දුරක් නෙමෙයි, පැයක විතර දුරින් ඔබට ශ්‍රී ලාංකීය සංස්කෘතිය ඉදිරියට ගෙන එන තවත් අලුත් අවුරුදු උත්සවයක සිරිය අසිරිය විඳ ගන්නට ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ උදිත ඔබ කිව්වා ජන ක්‍රීඩාවන් රාශියක් පැවැත්වෙනවා කියලා. අපි පොඩ්ඩක් මතක් කරමු මොන වගේ ක්‍රීඩාවන්, විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙන් ඔබ කිව්වා සංවිධානය වෙනවා කියලා. පොඩ්ඩක් අපි තව ටිකක් විස්තර කරමුකෝ මොන වගේ ක්‍රීඩාවන්ද අපිට තියෙන්නේ කියලා.
1: ඔව්, කුඩා දරුවන් වෙනුවෙන් අපි සංවිධානය කරලා තියෙනවා අවුරුදු
0: කිව්වා සංවිධානය වෙනවා කියලා. පොඩ්ඩක් අපි තව ටිකක් විස්තර කරමුකෝ මොන වගේ ක්‍රීඩාවන්ද අපිට තියෙන්නේ කියලා.
1: ඔව්, කුඩා දරුවන් වෙනුවෙන් අපි සංවිධානය කරලා තියෙනවා.

0: තරංගයක්, බැලුම් පිපිරීමේ තරංගයක්, මීටර් 100 ළමා තරංගයක්, හොඳම හිනාව, ඒ වගේ තරංග ටිකක් දරුවන් වෙනුවෙන් අප සංගමය විසින් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටියන්ට අපි ඒ වගේම ජන ක්‍රීඩා ටිකක් සංවිධානය කරලා තියෙනවා. ඉදිකටුවට නූල දැමීම, හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යෑම, ගෝණි රේස්, කාන්තා පිරිමි දෙපැත් දෙගොල්ලොටම සහභාගි වෙන්න පුළුවන්, සංගීත පුටු තරගයක් තියෙනවා, වතුර බැලුම් එල්ලීමේ තරගයක් තියෙනවා, ඒ වගේම ගෑනු පිරිමි කඹ ඇදීමේ තරගයක් තියෙනවා, කලාමුට්ටිය බිඳීම තරගයක් තියෙනවා, ගැහැණු පිරිමි අලියට ඇස තැබීම, කපල් ඩාන්ස් එකක් තියෙනවා, පැණි බඹරය විශේෂාංගය තමයි පැණි බඹරය, පැණි බඹරය තියෙනවා, කිරි කැවීම තියෙනවා, සංගීය සන්සයින් කෝස් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය තියෙනවා. ඒකට මම යෝජනා කරනවා සන්සයින් කෝස් සිටින සියලුම යෞවනයන්ට සහභාගි වෙන්න කියලා. ඒ වගේම කොට්ටපොර තරගයක් තියෙනවා, කාන්තා පිරිමි සැඟමුණ අමුත්තා සෙවීමේ තරගයක් තියෙනවා, හොඳම ඇඳීමේ තරගයක් තියෙනවා. මේ තරග ටික තමයි අපි සංවිධානය මණ්ඩලය විසින් මෙවර අවුරුදු උත්සවය වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබලාට තවත් කියන්න විශේෂාංගයක් තියෙනවා. මේ අවුරුදු ක්‍රීඩා ඉවරුණාට පසු අපේ දිවාහාරයෙන් පස්සේ බ්‍රිස්බේන්හි සිට පැමිණෙන සංගීත කණ්ඩායමක් විසින් සංගීතය සපයන දැවන්ත සංගීත ප්‍රසංගයක් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තියෙනවා. එම සංගීත කණ්ඩායම සමග සතුටු වෙන්න කැමති සියලුම දෙනා ඇවිත් අපි සමග එක්කව වෙන මෙන් අපි මම ආදරෙන් ඉල්ලා සිටිනවා.
1: ඔයිතේ මම හිතන්නේ අර ඔබ අර ඒ ලයිස්තුව කියවාගෙන යද්දි මට හිතුන දෙයක් තමයි අතර මේ ලංකාවේ පැවැත්වෙන අවුරුදු උත්සවයක තියෙන සියලුම අංග ඔබට මේ අවුරුදු උත්සවෙදි දැක බලා ගන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ හරි අපූරු දවසක් වේවි කියලා මට හිතෙනවා. මැයි මාසේ 9 වෙනිදාවේ තමයි මේ බක්මහ උළෙල 2026 සන්ෂයින් කෝස් ශ්‍රී ලංකන්ස් බක්මහ උළෙල. අපි නැවතත් මතක් කර උදිත ස්ථානය, ඒ වගේම පටන් ගන්න වේලාව.
0: ස්ථානය තමයි USC ක්‍රිකට් ක්ලබ් හවුස් බද්‍රම්. ආරම්භ කරන වේලාව තමයි උදේ 8:00 සිට සවස 5 දක්වා. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා එදිනට අපේ ක්‍රීඩා උත්සවයට සහභාගි වෙන සියලුම දෙනාට අපි නොමිලේ දිවාහාරය සපයන සියලුම සංවිධානය කටයුතු සූදානම් කරලා තියෙනවා.
1: ඔව්, ඉතාමත්ම සතුටුයි මම හිතන්නේ ඒ සියලු විස්තර දැනගන්න. ඉතින් අර කිව වගේ ශ්‍රී ලංකාවෙන් සැතපුම් දහස් ගාණක් ඈත හිටියත් අපිට, ඒ වගේම දැන් අර බොහෝ දෙනෙක් බ්‍රිස්බන් කේන්ද්‍රගත වෙලා ඉන්න නිසා බ්‍රිස්බන් වල ටිකක් ඈතින් හිටියත් මම හිතන්නේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය, ශ්‍රී ලාංකේය ජන ක්‍රීඩා විතරක් නෙමෙයි බොහොම රසට හැදුණු ශ්‍රී ලාංකීය ආහාර පාන වල රස බලන්නටත් ඔබට මේ 9 වෙනිදාවේ මේ බක්මහවුලල 2026ට සම්බන්ධ වුණත් පුළුවන්. ඉතින් උදිත, එහෙමනම් බොහොමත්ම ස්තුතියි අද දවසේ මේ අපේ අරුණැල්ලත් එක්ක මේ තොරතුරු බෙදා හදා ගන්නට අපිත් සමග එකතු වුණාට.
0: ඔබටත් බොහොම ස්තුතියි. මට අපේ සන්සයින් කෝ ශ්‍රී ලංකන් වෙනුවෙන් මේ අවස්ථාව ඔබේ ආයතන වෙනුවෙන් අපිට ලබා දුන්නට බොහොමත් පිං.
1: ඉතින් එහෙමනම් දන්නේම නැතුව කාලය ගෙවිලා ගිහිල්ලා ඔබේ නිවසෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් එළඹෙන බදාදාවේ සුපුරුදු පරිදි සඳල්ල වැඩසටහනටත්, එළඹෙන ඉරිදාවේ සුපුරුදු පරිදි අරුණැල්ල වැඩසටහනටත් එකතු වන්නට කියන ආරාධනාවත් එක්කම එළඹෙන ආව සතිය සුවදායි සතියක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඔබේ නිවසෙන් සමුගෙන යනවා. ආයුබෝවන්, සුභ සතියක්.